0: The following program is part of the wide variety of content available from one of our community access partner stations and is being replayed on Free FM thanks to funding from New Zealand On Air.
1: Otago Access Radio, me elemen horawa oba weta gine enne Sri Lankiya geetha kshetre swarnamaya dashakayan tula bihivu agraganya geetha nirmana asurin Lankiya sanskrutiya desa ebi balana obe matakayan avadhi karana sunduru yamaya satsararawa miyuru geethawaliyai
2: ithamathma sunduru yamayak ada 7 maase juli maase 29 wenada ගැනි මේ මාසේ අවසාන සත්සරරාව වැඩසටහන හරිම පැහැබර සන්ධ්‍යාවක් කලා සොලසක්ම නොපිරුණත් නව සීලන්තයේ කලා සොලස පිරෙන්නට ඉතාම ආසන්නේ පවතින පුරහඳ දිස්වෙනවා මැදිරියට මගේ වම්පස තියෙන ජනේලෙන් ඒ අසිරියත් විඳගෙන අද ඇසල පුන් පොහෝ දිනය ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම ඉතින් බුදුගුණ ගීයක් අහගෙනම වැඩසටහන ආරම්භ කරමු. ඊටත් කලින් හරින්ද්‍රනා චන්ද්‍රසිරි ශූරීන්ගේ පබැන්දුමක් මෙහෙම තියෙනවා. ඇසල සඳේ සිසිලසෙන් සිත් සැනසේවා කියලා. නවසීලන්තේ අපි කවි සරණියේ පිටුවේ තමයි කවිය පබැන්දුම පළ වෙලා තියෙන්නේ. ඇසල මහේ පුන් පෝදා සඳපායාවී පුන් පෝ සඳපායාවී පින් දෙරණට මෙත් සිසිලසගෙන ඒවි බුදු සිරිතේ අසිරිය සිත මතු වේවි සාදු නදින් සිල් සුවඳින් නැහැවේවි මෞකුස පිලිසිඳි උතුම් පොහෝ දිනයේ මහ අභිනික්මන සිදු වූ ඇසල රැයි දම්සක් පැවතුම් සුතුර දෙසූ දිනේ ලොවට දහම් අමානඳ ගැලූ දිනේ දළදා සමිඳුන් ලක් දෙරණට වැඩිය දිනේ පළමු රහත් තෙරවරු බිහි වූ එපින් දිනේ නිකෙලෙස් සිත මල් පිබිදී සුවඳගෙනේ තිසරණ සරණ යමු මේ උතුම් දිනේ සැමසිත් තුල සදහම් මල් පිබිදේවා ලොව දස අතම සම්බුදු රැස් විහිදේවා සැමටම තිසරණ සරණම හිමි වේවා ඇසල සඳේ සිසිලෙන් සිත් සැනසේවා 29 වෙනිදා ඒ කියන්නේ අද තමයි ඊයේ පබඳුම කරලා තියෙන්නේ හරින්දනාත් චන්ද්‍රසිරි ෂූරින් ඉතින් හරි අපූර්වට පත ටික ගොතලා තියෙනවා ඇසල පොහොය දිනයේ වැදගත්කම මතු කර දක්වමින්

දැනට සම වදින්නට පුළුවන් ගීතයක්. ඉතින් ඇසළ මාසය ගැන පොඩ්ඩක් නවසීලන්තයේ අපි කවිසරණියේ තවත් ටිකක් උඩට ගියාම හරි අපූරු කවියක් ගුණවර්ධනයන් විසින් පල කරලා තියෙනවා ලියලා තියෙනවා. මේ ඇසළ මාසය කියන එක බොහෝ දෙනෙකුට මේ අත්දැකීම නැති වුණාට බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබුණාට එක්තරා අවුරුද්දක ඇසළ මාසය කියන්නේ ශ්‍රී ලංකාවට ඉතාමත් කළු පැල්ලමක් ගෙන ආපු දවසක්. එතැන් සිට 30 අවුරුද්දක් යන තුරාවට ශ්‍රී ලංකාව අතිමහත් දුක් දෝමනස්යන්ට පත්තුණු සිද්ධිදාමයක ආරම්භයේ උනේ අන්නේ ඇසළ මාසයේ දවස. මගේ මතකයේ හැටියට මට කුඩා දරුවෙක් විදිහට ඒ සිද්ධිය මතකයි. 1983 ජූලි 23 වගේ දවසක තමයි ඒ සිද්ධි සිදු වුණේ. ඉතින් කවිය නම් කරලා තියෙන්නේ ජූලිය කියලා. එදා කල්ු සඳක් පායා විදි කිරණ සදා ලක්මවට දුන් ගින්දර නිවන බදා මහ පොළව කවි සිහිලස ඉසින මුදා හරිමු කැප විමු පුබුදා දැහන අනේ දෙවියනේ කෝවිල් වල වෙසෙන සෙනේ වඩා ජන හද තුල ගිනි නිවන වනේ සතුන් වුණ වැසියන් හඳුන දැන කනේ දිවා ර රේ බර කවි රඳවන්න නීති ගරුක ගුණවත් රජ මැදුරු නගා වීති පුරා යන එන දන ගුණය නගා තල් ගස් පෙළ මල් පුරවා කරල වගා ඇසල සඳ සසල නැ කියමු හඬ නගා. ඉතින් මේ වගේ ඇසල මාසයක තමයි ඒ මහා ඛේදවාචකයක ආරම්භය සිදු වුණේ. ඉතින් ඒ ඛේදවාචකයට හේතු වුණේ ආසන්නතම හේතු වුණේ එක්තරා සිද්ධියක්. ඒ යාපනයේ සිදු බෝම්බ පිපිරීමකින් හමුදා නිලධාරීන් 30 දෙනෙකු ඝාතනය කිරීම 13 දෙනෙකු ඝාතනය කිරීම. ඉතින් එදා ඉඳන් දෙවියන්ගේ සාපයක් තිබුණා

0: Paul Trenwith, host of Back Porch Bluegrass. I play all sorts of music from my shelves, from CDs and LPs, fast songs and slow songs, fiddle tunes, banjo tunes, gospel songs, crazy songs.
1: Back Porch Bluegrass, 10 p.m. Tuesdays on Free FM 89.0 and available from your favourite podcasting platform. Thanks to Shearer's Music Works, Hamilton.
0: We can have a great time listening to some bluegrass music. Come and join me.
1: The following program is a repeat broadcast of a show originally aired on Free FM. Any date references may no longer apply.
2: The following program is part of the wide variety of content available from one of our community access partner stations and is being replayed on Free FM thanks to funding from New Zealand On Air.
3: Otago Access Radio, me elemena horawa oba weta geneenni Sri Lankiya geetha kshetre swarnamaya dashakayan tula bihivu agraganya geetha nirmana asurin Lankiya sanskrutiya desa ebi balana obe matakayan avadhi karana sunduru yamaya satsararawa miyuru geethawaliyai
4: itamatma sunduru yamayak ada 7 maase juli maase 29 wenada යැනේ මේ මාසේ අවසාන සත්සරරාව වැඩසටහන හරිම පැහැබර සන්ධ්‍යාවක් කලාසොලසක්ම නොපිරුණත් නව සීලන්තයේට කලාසොලස පිරෙන්නට ඉතාම ආසන්නේ පවතින පුරහඳ දිස්වෙනවා මැදිරියට මගේ වම්පස තියෙන ජනේලෙන් ඒ අසිරියත් විඳගෙන අද ඇසල පුන් පොහෝ දිනය ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම ඉතින් බුදුගුණ ගීයක් අහගෙනම වැඩසටහන ආරම්භ කරමු. ඊටත් කලින් හරින්ද්‍රනා චන්ද්‍රසිරි ශූරීන්ගේ පබැන්දුමක් මෙහෙම තියෙනවා. ඇසල සඳේ සිසිලසෙන් සිත් සැනසේවා කියලා. නවසීලන්තේ අපි කවි සරණියේ පිටුවේ තමයි කවිය පබැන්දුම පළ වෙලා තියෙන්නේ. ඇසල මහේ පුන්පෝදා සඳපායාවි පුන්පෝ සඳපායාවි පින් දෙරණට මෙත් සිසිලසගෙන ඒවි බුදු සිරිතේ අසිරිය සිත මතු වේවි සාදු නදින් සිල් සුවඳින් නැහැ වේවි මෞකුස පිලිසිඳි උතුම් පොහෝ දිනයේ මහ අභිනික්මන සිදු වූ ඇසල රැයි දම්සක් පැවතුම් සුතුර දෙසූ දිනේ ලොවට දහම් අමානද ගැලූ දිනේ දළදා සමිඳුන් ලක් දෙරණට වැඩිය දිනේ පළමුූ රහත් තෙරවරු බිහි වූ එපින් දිනේ නිකෙලෙස් සිත මල් පිබිදී සුවඳගෙනේ තිසරණ සරණ යමු මේ උතුම් දිනේ සැමසිත් තුල සදහම් මල් පිබිදේවා ලොව දස අතම සම්බුදු රැස් විහිදේවා සැමටම තිසරණ සරණම හිමි වේවා ඇසල සඳේ සිසිලෙන් සිත් සැනසේවා 29 වෙනිදා ඒ කියන්නේ අද තමයි ඊ පබඳුම කරලා තියෙන්නේ හරින්දනාත් චන්ද්‍රසිරි ෂෝරින් ඉතින් හරි අපූර්වට පත ටික ගොතලා තියෙනවා ඇසල පොහොය දිනයේ වැදගත්කම

දැනට සම වදින්නට පුළුවන් ගීතයක්. ඉතින් ඇසළ මාසය ගැන පොඩ්ඩක් නවසීලන්තයේ අපි කවිසරණිය තවත් ටිකක් උඩට ගියාම හරි අපූරු කවියක් ගුණවර්ධනයන් විසින් පල කරලා තියෙනවා, ලියලා තියෙනවා. මේ ඇසළ මාසය කියන එක බොහෝ දෙනෙකුට මේ අත්දැකීම නැති වුණාට, බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබුණාට, එක්තරා අවුරුද්දක ඇසළ මාසය කියන්නේ ශ්‍රී ලංකාවට ඉතාමත් කළු පැල්ලමක් ගෙන ආපු දවසක්. එතැන් සිට 30 අවුරුද්දක් යන තුරාවට ශ්‍රී ලංකාව අතිමහත් දුක් දෝමනස්යන්ට පත්තුණු සිද්ධිදාමයක ආරම්භය වුණේ අන්නේ ඇසළ මාසයේ දවස. මගේ මතකයේ හැටියට මට කුඩා දරුවෙක් විදිහට ඒ සිද්ධිය මතකයි.

1980 තුනේ ජූලි 23 වගේ දවසක තමයි ඒ සිද්ධි සිදු වුනේ. ඉතින් කවිය නම් කරලා තියෙන්නේ ජූලිය කියලා. එදා කල්ු සඳක් පායා විදි කිරණ සදා ලක්මවට දුන් ගින්දර නිවන බදා මහ පොළව කවි සිහිලස ඉසින මුදා හරිමු කැප විමු පුබුදා දැහන අනේ දෙවියනේ කෝවිල්වල වෙසෙන සෙනේ වඩා ජන හද තුල ගිනි නිවන වනේ සතුන් වුණ වැසියන් හඳුන දැන කනේ දිවා ර රේ බර කවි රඳවන්න නීති ගරුක ගුණවත් රජ මැදුරු නගා වීති පුරා යන එන දන ගුණය නගා තල් ගස් පෙළ මල් පුරවා කරල වගා ඇසල සඳ සසල නෑ කියමු හඬ නගා. ඉතින් මේ වගේ ඇසල මාසයක තමයි ඒ මහා ඛේදවාචකයක ආරම්භය සිදු වුනේ. ඉතින් ඒ ඛේදවාචකයට හේතු වුනේ ආසන්නතම හේතු වුනේ එක්තරා සිද්ධියක්. ඒ යාපනයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් හමුදා නිලධාරීන් 30 දෙනෙකු ඝාතනය කිරීම 13 දෙනෙකු ඝාතනය කිරීම. ඉතින් එදා ඉඳන් දෙවියන්ගේ සාපයක් තිබුණා ලංකාවේ.

මිනිසුන්ගේ පාපය දෙවියන්ගේ සාපයත් එකට කැටි වුණු අවුරුදු 30ක් ඒ සාපය සහ පාපය නිමා වුණේ 2009 වර්ෂයේදී තින් අදට බොහෝ කලකට පසු එතන සිට සිදු දේ බොහෝ දෙනෙකු දන්නවා සමහර විට සිදුවන දේත් බොහෝ දෙනෙකුට

දෙනෙකු බලා සිටිනවා වෙන්නට පුළුවන්. ඉතින් අසල මාසේ වගතුග පොයත් සමගම එසේ අවසන් කරලා වැඩසටහනට යමුෙමු. මියුරු ගී සමුච්චයක් රස විඳින්නට 1970 90 දශකයන්හි බිහි වූ. ඉතින් ඔය කාලේ කියන්නේ 70 80 දශකයන් වල ලංකාවේ තිබුණා බොහෝ දුෂ්කර පළාත්